0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me aarambha vanne SBS Kuan Vidhuliye Sinhala Sevayai. Kuan Vidhuliyen Antarjaalayen saha Jankama Durakathanayen.
2: Aibon Subu Dasanak. මැයි 12 වෙනිදා සීතල උදෑසනක් සිඩ්නි වලට නම් ඔන්න අඟහරුවාද දවසේ SBS සිංහල සජීව විකාශය මේ විදියට ආරම්භ වෙනවා. අද දවසේ විශේෂාංග ඔබ වෙත අරගෙන එන මම තිසරණි විජය බණ්ඩාර ඒත් එක්කම වැඩසටහන් නිෂ්පාදන සහයෙන් එකතු වෙනවා කස්සප සෙනරත් සමගින් දිනේෂ් ලියනගේ. විකාශන කටයුතු සිදු කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න වෙලාව වෙන් කරගෙන වැඩසටහනේ පෙළගැස්ම දිහාට අපි

0: යොමුෙමු. ඉතින් අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත අරගෙන ඉන්නේ සිඩ්නිවල තියෙන අපේ SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ ඉඳලා. SBS සිංහල වැඩසටහන ගුරින්ගයි ජාතියේ කැමරේගල් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන අරගෙන එන මේ සිඩ්නි භූමියේ සියලුම ආදිවාසී ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපේ ගෞරවය පුද කර සිටිනවා. අද දවසේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන ප්‍රමුඛ පුවත් දෙසයි අපි ප්‍රථමයෙන්ම අවධානය ලබා දෙන්නේ. අද රාත්‍රියේදී ඔස්ට්‍රේලියාවේ මීළඟ අයවැය කියවීම සිදුවෙනවා. තරුණ ඔස්ට්‍රේලියානුවන්ට මුල් තැන දෙන අයවැයක් විදිහට මෙවර අයවැය කියවීම පිළිබඳව ඔන්න අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් තවත් පුවත් විස්තරත් අද දවසේ ඔබ වෙත අරගෙන එන්නේ දිනේෂ් ලියනගේ. කාලින විග්‍රහය මේ සමහර විට ඔබට අදාළ දෙයක් වෙන්න පුළුවන්. ඔබ දන්න කෙනෙක්ගේ කතාව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කැෆේ එකකට වගේ ගියොත් ඔබට ඇස ගැසුණු දෙයක් වෙන්න පුළුවන්. ඒත් නැත්නම් සම්පූර්ණයෙන්ම ආගන්තුක මාතෘකාවක් වෙන්නත් පුළුවන්. අද අපි කතා කරන්නේ සීලියක් රෝගී තත්ත්වය පිළිබඳව. ඇත්තටම රෝගය ගැන කතා කිරීමටත් වඩා සීලියක් රෝගී තත්ත්වයත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගත්ත තරුණ සංක්‍රමණික කාන්තාවක් ගැනයි කියන්නේ. පාන් බනිස් බිස්කට් වගේ දේවල් කෑම පොඩ්ඩක් ඇඟට අමාරු ගතියක් එනවා නම් සමහර වෙලාවට ඒ සීලියක් තත්ත්වය වෙන්න පුළුවන්. නිසි රෝග විනිශ්චයක් අවශ්‍ය වන්නේ අන්න ඒකටයි. ඉතින් ඒ ගැන අද අපි කාලීන විග්‍රහයේදී කතා කරනවා. මීළඟ විශේෂාංගය ඇත්තරම විශේෂ අංගයක්. අපි ආසා කරන ගායකයෙකුගේ සංගීත ප්‍රසංගයක් සජීවීව අත්දකින්න ලබන එක මතකයේ රැඳෙන දෙයක්නේ. BTS සංගීත කණ්ඩායම පිළිබඳව ඔබ දන්නවා ඇති ජනප්‍රියතාව අතින් මේ වෙනකොට ඉහළින්ම ඉන්න කොරියානු පොප් සංගීත කණ්ඩායම. ඉතින් ඔවුන්ගේ ලොව වටා සිදු කරන ප්‍රසංග මාලාව ඇරඹිලා තිනවා ඒ වසර ගණනකට අනතුරුව. ඒ සංගීත ප්‍රසංගයකට ඔස්ට්‍රේලියාවෙන් ඉඳන් දකුණු කොරියාව බලා ගියපු එක් රසිකාවියක් SBS සිංහල සේවය සමග අදහස් බෙදා ගත්තා. ඉතින් ඒ විශේෂාංගයටත් ඔන්න අද දවසේ අපි සවන් දෙනවා. දවසේ අවසාන විශේෂාංගය ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන්. ඔස්ට්‍රේලියාවට අලුතෙන් සංක්‍රමණය වුණු ඔබට වගේම ඔස්ට්‍රේලියාවේ වසර ගණනක් තිස්සේ ජීවත් වන ඔබ ඔස්ට්‍රේලියාව පිළිබඳ දන්නා නොදන්නා දේ අරගෙන එන විශේෂාංගයයි ඒ. ඉතින් අද අපි කතා කරන්නේ මේ තෙල් අර්බුදයක් වෙලා තියෙන වෙලාවේ ඔබට වැදගත් වෙන දෙයක් ගැන. ඒ තමයි පෙට්‍රල් මිල අඩු කර ගැනීම පිළිබඳව. ඒත් එක්කම මං හිතන්නේ මට අමතකුණා මේ වැඩසටහනේ පෙළ ගැස්මේ අද අපි කතා කරනවා මේ දැන් ආයවැය කීවීම වෙනවනේ. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් වෙනම විශේෂාංගයක් තියෙනවා. ඉතින් වැඩසටහන පෙළ ගැස්මේ ඒකක් තියෙනවා. මට ඒක කියන්න අමතක වුණා. හරි, එහෙමනම් අපි දැන් ප්‍රවෘත්ති ප්‍රකාශයට යොමුෙමු මේ දිනේෂ් ලියනගේ.
1: SBS සිංහල පුවත් සංස්කරණය සහ ඉදිරිපත් කිරීම දිනේෂ් ලියනගේ. ප්‍රථමයෙන් සිරස්තල. මගී නෞකාවක් තුලදී හන්ටා වෛරස් ආසාදන තත්ත්වයකට මුහුණ දුන් ඔස්ට්‍රේලියානුවන් පිරිසක් ගුවන් මගින් පර්ත් නුවරට ගෙන්වා ගනී. බණ්ඩාගාරික ජිම් චාමර්ස් සිය 5 වන ෆෙඩරල් අයවැය අද ඉදිරිපත් කිරීමට සූදානම්. ජනතා සුභසිද්ධිය වෙනුවෙන් මුදල් වෙන් කරනවා වෙනුවට ආරක්ෂණ වියදම් ඉහළ දැමීමට රජය වැඩි වශයෙන් අවධානය යොමු කර ඇති බවට ග්‍රීන්ස් පක්ෂයෙන් චෝදනා. ඉරානය සමග ඇති සටන් විරාම ගිවිසුම දැඩි අවධානමක පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට වයස අවුරුදු 19ක් වන ඔලිව පීක් කැඳවයි. දැන් පුවත් සවිස්තරව. මගී නෞකාවක් තුලදී හන්ටා වෛරස් ආසාදන තත්ත්වයකට මුහුණ දුන් ඔස්ට්‍රේලියානුවන් පිරිසක් රජයේ සහාය ඇතිව විශේෂ ගුවන් යානයකින් ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලින් පිටත්ව ගොස් තිබෙනවා. මෙම කණ්ඩායමට ඔස්ට්‍රේලියානු පුරවැසියන් 4 දෙනෙක්, ස්ථිර පදිංචිකරුවකු සහ නවසීලන්ත ජාතකයෙකු ඇතුළත් වනවා. මොවුන් රැගත් ගුවන් යානය පර්ත් නුවරට මේ වන විට ළඟා වෙමින් සිටිනවා. කිසිදු මගියෙකු රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසුව පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස නිරෝධායනය කිරීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් පවසනවා.
2: I want to

0: stress that our primary responsibility as a government, obviously, is to keep our community safe and healthy. We also have a responsibility to those passengers to bring them home and to protect them from any risk, no matter how small, of potentially transmitting the virus without knowing it. And these arrangements discharge both of those responsibilities.
1: ලේබර් රජයේ බණ්ඩාගාරික ජිම් චාමර්ස් අද දිනේදී ෆෙඩරල් අයවැය ඉදිරිපත් කිරීමට නියමිත වනවා. මෙය ඔහු විසින් ඉදිරිපත් කරන පස්වන අයවැය වනවා. තරුණ ප්‍රජාවට නිවසක් ලබාදීම මේ අයවැයේ ප්‍රධානතම තේමාවක් වනු ඇති බවට මේ වන විට මත පළවනවා. ඉදිරි වසර කිහිපේදී ඩොලර් බිලියන 44.9කින් රජයේ ආදායම් ඉහළ යනු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා. බදු ආදායම් ඉහළ යාම හේතුවෙන් මින් පෙර අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අයවැය හිඟය අඩු වී ඇති බව විශේෂඥයන් පවසනවා. කෙසේ වුවත් රජයේ මූල්‍ය කළමනාකරණය සහ ඉතුරුම් හේතුවෙන් අයවැය හිඟය අවම කර ගැනීමට හැකි වී තිබෙන බව බණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසා සිටියා. ලේබර් රජය ජනතා සුභසිද්ධිය වෙනුවෙන් මුදල් වෙන් කරනවා වෙනුවට ආරක්ෂණ වියදම් ඉහළ දැමීමට වැඩි වශයෙන් අවධානය යොමු කර ඇති බවට ග්‍රීන්ස් පක්ෂය චෝදනා කරනවා. සෞඛ්‍ය සේවා පද්ධතිය දියුණු කිරීම, නිවාස ගැටලු විසඳීම සහ ආබාධිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර ඉහළ දැමීම වැනි කාරණා සඳහා රජය වැඩි වශයෙන් මුදල් වෙන් කළ යුතු බව ඔවුන් පවසනවා. දැන් විදෙස් පුවතා. ඉරානය සමග ඇති සටන් විරාම ගිවිසුම දැඩි අවධානමක පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සියලු යුද ගැටුම් නවතන ලෙසත් සම්බාධක ඉවත් කර තමන්ට වන්දි ලබා දෙන ලෙසත් ඉරානය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සටන් නතර කර ඉන් පසුව ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමට ඇමරිකාව යෝජනා කර තිබෙනවා. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ඉරානයේ ප්‍රතිචාරය පිළිගත නොහැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දැන් ක්‍රීඩා පුවතක්. ඔලිව පීක් නම් 19 හැවිරිදි වික්ටෝරියානු ක්‍රිකට් ක්‍රීඩකයා පළමු වරට ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් සංචිතයට කැඳවා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු IPL තරඟ හේතුවෙන් කණ්ඩායම සමග එක් නොවන අතර පාකිස්තානය සහ බංගලාදේශ සංචාර සඳහා නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට තෝරාගෙන තිබෙනවා. මිචෙල් මාෂ් ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමට නායකත්වය ලබා දීමට නියමිතයි. ප්‍රවෘත්ති මින් සමාප්තයි. SBS සිංහල සේවය ගෙනෙන දිනපතා පුවත්වලට සවන් දෙන්න SBS සිංහල අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: දිනේෂ්, ප්‍රවෘත්ති ප්‍රකාශයේ අතරතුරු අද රාත්‍රියේ අයවැය පිළිබඳව පුවත් ඒ විදියට අරගෙන එනකොට කස්සප සූදානමින් ඉන්නවා මේ සම්බන්ධයෙන් විස්තරාත්මක විශේෂාංගයක් අරගෙන ඉන්න. ඒ විශේෂඥයෙකු විසින් මේ අයවැය කියවීම පිළිබඳව ගෙනෙන පූර්ව විශ්ලේෂණයක්. ඉතින් අපි ඒ විශේෂාංගයට සවන් දෙන්නේ සීලියක් රෝගී තත්ත්වය පිළිබඳව තතු විත්ති ගෙනෙන කලින් විග්‍රහයෙන් අනතුරුව. සියයට 70%ක් පමණ ඕස්ට්‍රේලියානුවන් සීලියක් රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. එහෙම කියන්නේ වෙස්ලි රිසර්ච් ආයතනය. බහුසංස්කෘතික සමාජයකින් ආපු කෙනෙක්ට මේකේ බලපෑම මොන වගේ වෙන්න පුළුවන්ද? මොකද ආහාර කියන දේ සංස්කෘතියේ, පෞල සහ අනන්‍යතාවයේ කොටසක් නිසා. ලෙබනොන් සම්භවයක් ඇති තරුණ ඕස්ට්‍රේලියානු කාන්තාවක් අමුතු වැඩක් පටන් අරගෙන තියෙනවා. සීලියක් රෝගයේ ඇගේ අත්දැකීමෙන් අනෙක් අයව දැනුවත් කරන්න ඇය පෙළඹිලා. ඒ නිර්මාණශීලී විදියකට. මේ වගේ රෝගී තත්ත්වයන් පිළිබඳව වැඩි අවබෝධයකින් යුත් ප්‍රජාවක් දැකීමයි ඇගේ බලාපොරොත්තුව. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි. ඔබට මතක ඇතිනේ ඔබේ ළමා කාලයේ ගත වුණ හැටි. ජූඩ් සූසන් අද කාලීන විග්‍රහයේ කතානායිකාව. ඇගේ ළමා කාලයේ උදෑසනක් ඇරඹෙන්නේ ලෙබනනයේ සාම්ප්‍රදායික ආහාරයක් වන මනායිෂ් රොටි සුවඳෙන්.
3: I grew up eating a lot of Lebanese dishes that contained gluten. Manaish was a big part because like we used to have it for breakfast all the time. It was my like top favorite.
2: අවුරුදු 9 දී තමයි යුම් පිහුම් වලට ඇගේ ආසාව ඇති වෙන්නේ. මේ සාම්ප්‍රදායික ආහාරපාන තමන්ගේ ලෙබනන් උරුමය එක්ක සම්බන්ධ වෙන්න ඇයට උපකාර වෙනවා. ආහාර නිසා ප්‍රජාව එකතු වෙන විදිය ලෙබනනේ වෙත ගිය ගමන්